අයිබුවන් සුබ සන්ධ්‍යාවක් දෑබර විවරසන්නේ අදත් අපි සූදානම් ඔබ සමග පුරා පැය දෙකක කාලයක් විවර වැඩසටහන් සමග රැඳී සිටින්න. ඉතින් අද මැයි මාසේ 9 වෙනිදා ඔබට මතකද මැයි මාසේ 9 වෙනිදා කියපුවාම මොකක්ද විශේෂත්වය කියලා. මැයි මාසේ 9 ඔව් මැයි මාසේ 9 තමයි වර්තමාන දේශපාලනයේ වෙනස් වීම උදෙසා අපේ රටේ ජනතාව අරගල කරන්නට රාජපක්ෂවරු පෙළඹ වූ දවස. එවකට පැවති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිත්වයෙන් යුතු පාලනය රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ට නොකර රටේ මිනිස්සුන්ව පීඩාවට පත් කරමින් පාලනය ගෙන යද්දී ඒකට එරෙහිව ගෝඨාභයගේ පාලනයට එරෙහිව ජනතාව සාමකාමී අරගලයක නියලුණා. ගෝල්පෙස් පිට්ටනිය කේන්ද්‍ර කරගෙන සාමකාමී අරගලයක නියලුණා. මේ සාමකාමී අරගලයට මහින්ද රාජපක්ෂ එවකට හිටපු අගමැති නිවසේ සිට තමන්ගේ හෙංචයියන්ව උසිගන්වලා යවලා මේ 9 වෙනිදා තමයි ගෝල්පෙස් අරගලයේ භූමියට ප්‍රහාරයක් එල්ල කරේ. මේ ප්‍රහාරයෙන් පැය කීපයකට පසුව ඒ ම්ලේච්ඡන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවේ අපේ රටේ ජනතාව. ආදරයේ අරගලය, සාමයේ අරගලය මේ මොන නමින් හැඳින්වුවත් ඒ අරගලය කරේ අපේ රටේ සාමාන්‍ය ජනතාව. යම් දේශපාලන පක්ෂයකට යටත්ව හෝ යම් කණ්ඩායමකගේ ඌමනාවට එහෙම නෙමෙයි. රටේ මිනිස්සු රටේ පාලනයට එරෙහිව ස්වයංව නැගී සිටමින් සාමකාමීව පවත්වාගෙන ගිය අරගලයක් එදා තිබුණේ. ඒ අරගලයට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කරේ රාජපක්ෂවරු ඇතුළු ඒ මජර දේශපාලන නඩය. ඒ කණ්ඩායමට එදා උවමනා වුණේ ජනතා අරගලය තමන්ගේ හෙංචයියන් ලවා කුඩුපට්ටම් කරලා අවසන් කරන්න. හැබැයි ඒකෙන් සිද්ධ වුණේ අරගලය තවදුරටත් තීව්‍ර වෙලා අරගලය ඉදිරියට ගමන් කරන්න ශක්තියක් ලබා ගැනීම. එදා ගෝල්පේස් වලට රාජපක්ෂලාගේ මැරයන් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා කරලා කියලා දැනගත්තු විට කොළඹ ආසන්නයේ කොළඹ නගරයේ වැඩ රාජකාරිවල නියලවිලා සිටපු මිනිස්සු තමන්ගේ රස්සාව පව පැත්තකින් තියලා ගෝල්පේස් වෙත දිව ගියේ. ඒ අරගලයට, ඒ තමන් විහිින් නිර්මාණය කරපු අරගලයට තිබිච්ච දායකත්වයට ආදරය කරන නිසා සහ තමන්ගේ අරමුණ පරිශුද්ධ නිසා ඒකට එරෙහිව එල්ල වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරකයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න. ඉතින් ඒක එදා රාජපක්ෂලා ඉගෙන ගත්තු පාඩමක් වුණා. ඔවුන්ගේ හෙංචයියන්ට එදායින් පසුව එළියට බහින්න බැරි වුණා. රටේ මිනිස්සු ඉතාමත් පිළිකුල් සහගතව ඔවුන්ගේ දේශපාලනය පිටු දැක්කා. ඉන් මාස දෙකකට පස්සේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේ රාජපක්ෂ රෙජීමයට රටේ බලය අහිමි වෙලා පලා යන්න රටේ මිනිස්සු ඉඩ සැලසුවා. ඉතින් ඒ ගමන් මඟ නිර්මාණය කරේ රාජපක්ෂල කුමන්ත්‍රණය කරලා රටේ මිනිස්සුන්ට අරගලය සඳහා ශක්තිය සපයලා. අන්නේ ඒකේ 4 වැනි අවුරුද්ද තමයි මේ ගෙවිමින් පවතින්නේ. අද අපි සිහිපත් කරන්නේ එන්න ඒ අරගලයේ 4 වැනි අවුරුද්ද. ඒ ජනතා නැගිටීමේ 4 වැනි අවුරුද්ද. ඒක ඉතාම සාධාරණ ජනතා නැගිටීමක්. තමන්ට එරෙහිව තමන්ව පීඩාවට පත් කරන පාලකයාට එරෙහිව ජනතාව දස්වැන්ව නැගිට්ටා. ඒක ඉතාම සාධාරණ නැගිටීමක් ලෙස අපි ප්‍රකාශ කරනවා. ඉතින් අන්න ඒ ජනතා නැගිටීමේ 4 වන වසර අද සම්පූර්ණ වෙනවා. මේ වෙනුවෙන් ලංකාවේ අරගලයේ අවස්ථාවන් නිරූපණය කරන ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ වගේම මේ අරගලය තුළ අරගලයට දායකත්වයේ සැපයීම වෙනුවෙන් විවිධ අප පැටලුණු විශාල ප්‍රමාණයක් තවමත් උසාවි ගානේ බඩ ගන්නවා. අරගලයේ පිහිටෙන් බලයටපත් වුණු මේ අනුරකුමාර දිසානායකගේ ආණ්ඩුව ඒවට සාධාරණයක් ඉෂ්ට කරන්න තවමත් අවශ්‍ය කරන
පදනම් නිර්මාණය කරලා නැහැ. ඒවා ඒ ආකාරයෙන් පැරණි ආකාරයටම යන්න ඉඩ නොදී බලාගෙන ඉන්නවා. ඉතින් නැවතත් අපට අරගලයක් තියෙනවා, මේ ජනතාව වඩාත් විශ්වාසයක් කියලා ඇති කරගත්තු ආණ්ඩුව තවදුරටත් මේ රට අරගෙන යන්නේ කොහාටද කියන ප්‍රශ්නයට පිළිතුරු හොයාගන්නත්, රාජපක්ෂලාගෙන් පසුව බලය මාරු කරගත්තු අනුර කුමාර දිසානායකලා කාගේ උමනාවන් වෙනුවෙන් බලය අරගෙන මේ රට කොහාට ගෙනියනවද කියන එක පිළිබඳව පැහැදිලි කරගන්න. එහෙමනම් ඒ අරගලය පිළිබඳව මතක් කරමින් අපි සූදානම් අද විවර වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපි වැඩසටහන තුලදී තවත් බොහෝ දේවල් පිළිබඳව කතා කරමු. අපි ආරාධනා කරනවා අපට රැඳී සිටින්න අප සමග රාත්‍රී 10:30 දක්වා.

0: Agenda.
1: අහසින් මිසයිල ගමන් කරන ප්‍රමාණය අඩුවන විට මිනිස්සු හිතනවා යුද්ධය අවසානයි කියලා. යුද්ධයේ උණුසුම් තත්ත්වය පිළිබඳව සජීවීව තොරතුරු සම්පාදනය නවතින විට මිනිස්සු හිතනවා සාමය උදා වෙලා කියලා. ඒ අද ලෝක ස්වභාවය. මිනිසුන් සජීවීව යුද්ධය නරඹනවාද? වෙඩි තියන ආකාරය, මිසයිල යවන ආකාරය, ඒවා ගිහින් පතිත වෙලා ඒ තැන් විනාශ වෙන ආකාරය, අද අපිට කොච්චර දුරක හිටියත් සජීවීව නරඹන්න පුළුවන්. යුද්ධය සජීවීකරණය වෙලා. එතකොට මිනිස්සු මේ සජීවී රූප දිහා බලාගෙන යුද්ධය සිදුවෙන ආකාරය වින්දනය කරනවා. ඕක තමයි අද ලෝක තත්ත්වය. දියුණු වුණයි කියන තාක්ෂණය ඔස්සේ අපට යුද්ධයත් වින්දනීය අවස්ථාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉඳලා හිටලා අනේ අපොයි කියවෙනවා. ඒක අතුරුඵලයක් ලෙස. කෙසේ වෙතත් මේ වන විට ලෝකයේම කතාවන ගැටුම් දෙකක් තියෙනවා. ඒ තමයි පලස්තීනයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කරලා තියෙන ම්ලේච්ඡත්වය. දෙවැනි එක තමයි ඉරානයට එරෙහිව ඇමරිකාව සහ පලස්තීනය දියත් කරලා තියෙන යුද්ධය. මේ දෙකේදීම සිද්ධ වෙන්නේ ම්ලේච්ඡ ඝාතනය. මොකද මිනිස් ජීවිත පිළිබඳව මේ කවුරුත් තැකීමකට ලක් කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්, ආර්ථික අරමුණු වෙනුවෙන් මිනිසුන්ව මරලා හරි අරමුණ කරා යන්නට තමයි දඟලන්නේ. ඒ යන අතරතුරේදී පලස්තීනය සුන්නද්දූලි වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? අද පලස්තීනයෙන් 4-3කට වඩා බිමට සමතලා වෙලා අවසානයි. මේ සුන්බුන් අතර පලස්තීනුවන් 8000කට වැඩි ප්‍රමාණයක් සිරවිහි ඉන්නවා, මිය ගිහින් තියෙනවා. හැබැයි තම ඥාතීන් සහෝදරයන් හිතවතුන් මෙන්න මේ අහවල් තැන්වල ඉන්නවා කියලා දන්න ජීවතුන් අතර ඉන්න මිනිස්සු දැනගත්තත් ඔවුන්ට එතනට ලං වෙන්නට හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි ඒ සුන්බුන් කඳ ඉවත් කරලා එතනට කොහොමද ලං වෙන්නේ කියන එක පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ හිතන විදිහට මේ පලස්තීනය තුල සුන්බුන් කොච්චර ඇද්ද? ගණනය කිරීම වලට අනුව මීට වසරකට ඉස්සෙල්ලා ගණනය කරද්දී සුන්බුන් ටොන් මිලියන 40ක් පමණ තියෙනවා කියලා ගණනය කරලා තිබ්බා. දැන් වසරකට පසුව 2025 වන විට ඒ ප්‍රමාණය සුන්බුන් මිලියන 68ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට එක් වසරක් තුල කොපමණ විනාශයක් පලස්තීනයට සිද්ධ කරලා තියෙනවද කියලා ඔබට වැටහෙනව නේද? එහෙමනම් මේ අරමුණ මොකක්ද? සාමය උදා කිරීමද? පලස්තීන ජනතාව කාගෙන් හරි මුදා ගැනීමද? මේ කිසිවක් නෙමෙයි. ප්‍රහාරකයාගේ දේශපාලන ආර්ථික අරමුණු සාර්ථක කර ගැනීම තමයි මේ සියලු ප්‍රහාරයන් වල අරමුණ වෙලා තියෙන්නේ. පහුගිය සටන් විරාම සමයේදී මේ සුන්බුන් ඉවත් කරලා ඒ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරන්නට සහන කණ්ඩායම් සූදානම් වුණා. හැබැයි ඔවුන්ට ඒ ගෙවුණු කාලය ඇතුළතදී ඉවත් කරගන්න පුළුවන් වුණේ සුන්බුන් වලින් 1%ක් විතර, ඉතාම අල්ප ප්‍රමාණයක් පමණයි. මේ සුන්බුන් ටික පමණක් ඉවත් කරන්න වසර 10කට වැඩි කාලයක් ගත වෙනවා කියලා තමයි ගණනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි, දැනට ගම් බලා තියෙන ආකාරයට ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක් විතර වැය වෙනවා සුන්බුන් ඉවත් කරන්න පමණක්. මේ ගොඩනැගිලි කෑලි අරවා මේවා ඒ දූවිලි ටික ඉවත් කරන්න පමණක් මේ මුදල වැය වෙනවා ඩොලර් බිලියන 1.7ක් විතර. එතකොට මේ විනාශ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත, ඒ මිනිස්සුන්ගේ අනාගතය, ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය, මේ සියලු දේවල් ප්‍රතිනිර්මාණය කරන්න තව කොච්චර නම් කාලයක් ගත වේවිද? ඉතින් අර අපි මුලින් සඳහන් කළ ආකාරයට ජීවිත 8000කට වැඩි ප්‍රමාණයක් මෙන්න මේ සුන්බුන් ඇතුලේ තමයි තියෙන්නේ. ඔවුන් හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම පලස්තීනුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් අද ජීවත් වෙන්නේ කඳවුරුවල. ඔවුන් මීළඟට මුහුණ දෙන බරපතලම ගැටලුව තමයි සෞඛ්‍ය ගැටලු. ආහාර පිළිබඳ ගැටලු තියෙන ඔවුන්ට එක වේලක් කාලා තව වේලක් කන්න ලැබෙයිද කියන බොහොම අවිනිශ්චිත තැනක තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒක එහෙම තියෙද්දි ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න ඉතාමත් බරපතල ලෙස ඛේදවාචකයන් බවට නිර්මාණය වෙගෙන එනවා. අවතැන් කඳවුරුවල ජීවත් වෙන ජනගහණයේ 80%කට පමණ මෙහෙම සෞඛ්‍ය ගැටලු නිර්මාණය වෙලා තියෙනවා කියලා සෞඛ්‍යංශ ඒ ප්‍රදේශවල සහන සේවා කටයුතු වල නිරත වෙන අය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඔවුන් කඳවුරුවල ජීවත් වෙන ළඟම තමයි ඔවුන්ගේ මලමුත්‍රා බැහැර කිරීම සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එපමණක් නෙමෙයි ඔවුන් ජීවත් වෙන්නේත් වාතාශ්‍රය හොඳින් තියෙන ප්‍රදේශවල නෙමෙයි, යුද්ධයේ සුන්බුන් ගොඩ ගැහුණු ඒ තැන්වලමයි. එතකොට මේ ජනතාවට තමන්ට අවශ්‍ය කරන පිරිසිදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අවස්ථාව නැහැ. ඔවුන් සෞඛ්‍ය ගැටලු බරපතල සෞඛ්‍ය ගැටලුන් ගණනාවකට මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මීයන්ගෙන් මදුරු මැසි කරදර වලින් ඔවුන්ගෙන් ඇතිවන ලෙඩ රෝග වලින් මේ අය පීඩාවට පත් වෙනවා. එතකොට බරපතල ලෙස බෝ වෙන රෝග වලට මේ කඳවුරුවල ජීවත් වෙන මිනිස්සු ලක් වෙලා තියෙනවා, ලක් වෙමින් පවතිනවා. ඉතා ශීඝ්‍රයෙන් විවිධ වසංගත පැතිරීමෙන් පවතිනවා. මෙසේ විවෘත අපද්‍රව්‍ය සමග ජීවත් වන ජනගහණය කොපමණද කියනවා නම් මිලියන 1.4කට වැඩි ප්‍රමාණයක් කඳවුරුවල විවෘත අපද්‍රව්‍ය සමග ජීවත් වෙනවා. ඒ තරමටම මේ යුද්ධයෙන් පසුව පලස්තීනයේ තත්ත්වය බරපතල වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහුගිය දවස්වල නිවේදනය කළ ආකාරයට මීඋණ වෙනත් මැසිමදුරු හේතුන් මත ඇතිවන රෝග, ඒ වගේම එකම ඇඳුම ඇඳ ඇතිරිල්ල පාවිච්චි කිරීම නිසා ඇතිවන රෝග නිසා ඒවා මූලික කොටගෙන ඇතිවන ලෙඩ රෝග වලින් 102%කට අධික ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා තියෙනවා විවිධ රෝග වලින්. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න, යුද්ධය පවත්වාගෙන යන මේ මහල්ලන් ටික තමන්ගේ අරමුණු වෙනුවෙන් අනාගතයක් නියෝජනය කරන්නට පෙරම් පුරපු මිනිස්සුන්ට, අනාගතයක් වෙනුවෙන් සිහින දැකපු දරුවන්ට සිද්ධ කරලා තියෙන විනාශයේ ප්‍රමාණය, ඔවුන්ගේ නිදහස වෙනුවෙන්, ඔවුන්ගේ සහමය වෙනුවෙන්, ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් නම් මොවුන් යුද්ධ කරන්නේ, අද දවසේ මේ මිනිස්සු මේ විදිහට ඉතාමත් දුගී දුප්පත් ලෙස අසරණ වෙලා අනාථයන් බවට පත් වෙන්නට තරම් ම්ලේච්ඡ යුද්ධයන් පවත්වාගෙන යන්නේ ඇයිද කියන එක ඔබට අහලා බලන්න පුළුවන්. ඉතින් ඔය අපි යුද්ධයෙන් පසු පලස්තීනයේ සිදුවෙන ඛේදවාචකයේ ඉතාමත් අල්ප තොරතුරු ටිකක් තමයි ඔබ සමග මේ බෙදාගත්තේ. යුද්ධය කියන්නේ ම්ලේච්ඡ සංහාරයක් කියලා අපි දන්නවා. ඒකේ පළ විපාක මොනතරම් භයානකද කියලාත් අපි දන්නවා. යුද්ධය අවසන් වුණාට ඒ ප්‍රදේශවල ජීවත් වෙච්ච මිනිස්සුන්ව යථා තත්ත්වයට පත් කරන්න දවසින් දෙකෙන් බෑ කියලාත් අපි දන්නවා. ඉතින් එවන් ලෝකයක ජීවත් වන අප කිසිවිටකත් යුද්ධයකට ආවඩනකින් වැලකී සිටිනවා නම් තමයි හොඳ.
0: මම ප්‍රින්සිපල්ට කම්ප්ලයින්ට් කරනවා.

0: සූර්ය බලශක්ති ව්‍යාපෘති ලංකාවේ අපිට මහත් හිසරදයක් බවට පරිවර්තනය වෙමින් පවතින්නේ. පහුගිය ආණ්ඩු වගේම මේ වර්තමාන ආණ්ඩුවත් රටට අවශ්‍ය කරන වනය විනාශ කරමින් සූර්ය බලශක්තිය නිෂ්පාදනය කරන්න විවිධ වූ තක්කඩි සමාගම් වලට අවස්ථාව සලසා දෙමින් ඉන්න නිසයි. ඉතින් මේ තක්කඩි කම කොච්චර විශාලද කියනවා නම්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අක්කර 1000කට වැඩිය එහෙලිපෙහෙලි කරමින් ඉන්නවා. මේ ව්‍යාපෘතිය හේතුවෙන් අපි මුහුණ දී සිටින තවත් බරපතල ගැටලුවක් උග්‍ර වෙන්න පටන් අරන් තියෙනවා. ඒ තමයි අලිමිනිස් ගැටලුව. අලි නිජබිමක් වෙච්ච ප්‍රදේශයක් තමයි මෙසේ කිසිදු හැවිල්ලක් බැවිල්ලක් නැතුව සමාගම් කීපයකට තමන්ගේ උවමනාවන් මත මේ බලශක්ති අර්බුදයට විසඳුම් කියලා වැඩ කරන්න ඉඩ දීලා තියෙන්නේ. ඒකේ තියෙන නින්දිතම ස්වභාවය කොපමණද කියනවා නම්, මේ සමාගම් 17ක් මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙලා හිටියත් මේ සමාගම් 17න් 10ක් නියෝජනය කරන්නේ පුද්ගලයන් 4 දෙනෙක්. එතනම තියෙනවා මේකේ වංචාවේ ප්‍රමාණය. හැබැයි මේ වර්තමාන ආණ්ඩුවත් මේ පැරණි ආණ්ඩු වගේම මේ සෙල්ලමේ කොටස්කාරයෝ බවට පත් වෙලා ඉන්නවා. මීට ඉහතින් අපි මේ පිළිබඳව කතා කළා. හම්බන්තොට සෝල ව්‍යාපෘතිය කරන මේ සමාගම් අල්ලස් ලබා දීලා මේ ව්‍යාපෘතිය තමන්ට කිසිදු කරදරයකින් තොරව ඉදිරියට අරගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගෙන ඉන්නවා. මේ ආණ්ඩුවේ මැති අමතිවරුන්ට අල්ලස් ලබා දීලා. ඉතින් අර ඉහතින් සඳහන් කළ සමාගම් 17ක් මේ සෝල ව්‍යාපෘතියට ඇතුළත් කියලා තියෙනවා, තිබුණත් හොයලා බලද්දී පුද්ගලයන් 4 දෙනෙක් සමාගම් 10 අයිතිකාරයෝ. එහෙමනම් සමාගම් කීයක්ද තියෙන්නේ? සමාගම් 9ක් විතර තියෙන්නේ. මෙතන විශාල වංචාවක් තියෙනවා. මේ වංචාව මේ ආණ්ඩුවේ අය දන්නේ නැද්ද? ඔවුන් මේ ડોකියුමන්ට්ස් චෙක් කරලා බලන්නේ නැද්ද? නෑ, බලනවා. හැබැයි ඔවුන්ගෙන් කපම් මුදල් ලබා ගත්තයින් පස්සේ ඔවුන්ගෙන් වෙනත් දේවල් සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා ගත්තයින් පස්සේ තමන්ට පෙනී හිටින්න බැරි වෙනවා ඊට විරුද්ධව. අන්න ඒක තමයි අද වෙලා තියෙන්නේ. පැරණි ආණ්ඩුවල හිටපු මැති අමතිවරු වගේම මේ තක්කඩි රැයනත් අර පැරණි ක්‍රියාවලියම ඉස්සරහට අරගෙන යමින් ඉන්නවා. ඒ පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පැහැදිලි කිරීමක් කරනවා. මේක අපි කාටත් වැදගත්. මොකද අපි හැමතිස්සෙම අලිමිනිස් ගැටුම දිහා බලාගෙන ඉන්නවා. පසුගිය වසරේ අලි 400කට වැඩි ප්‍රමාණයක් මිය ගියා. මේ වසරේ අවසාන මාස 3 තුල පමණක් අලි 150කට වැඩිය මිය ගිහිල්ලා තියෙනවා. මේක දැවැන්ත ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේක කොච්චර දැවැන්ත ප්‍රශ්නයක් වෙනවද කියනවා නම්, මේ විදිහට ගියොත් අනාගතයේදී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය තියෙන්නේ අලි එක. ඒ නිසා අලි ලංකාවෙන් තුරන් වෙලා යනවා කියන්නේ සංචාරක කර්මාන්තයේ ආකර්ෂණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අවහිර වෙලා යනවා. ඒ නිසා අලිය කියන්නේ අපිට රැකගත යුතු වස්තුවක් බවට පරිවර්තනය වෙලා තියෙන ආර්ථිකයේ පැත්තෙන් ගත්තත්. ස්වභාවිකව මේ ලෝකයට ආදරය කරන මිනිස්සු හැටියට ගත්තත් ඒ සතාව අපි රැක ගන්න ඕනේ. ආසියාතික අලීන් අතර ලස්සනම අලිය ඉන්නෙත් ලංකාවේ. අපේ රටේ අලි ලස්සනයි. එතකොට එහෙම ගත්තත් මේ සතාව ආරක්ෂා කර ගැනීම අපිට පැවරලා තියෙන වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒවා ඒ විදිහට සිතાવી ඒ විදිහට කරાવી කියලා හිතපු මේ වර්තමාන ආණ්ඩුවත් ඒවා එහෙම නෙමෙයි. අර ජාවාරම්කාරයන්ට අවශ්‍ය කරන ආකාරයට සියල්ල සිද්ධ කරමින් ඒ ජාවාරම්කාරයන්ව පිනවමින් තමයි ආණ්ඩුව ගෙනියන්න උත්සාහ ධර්මෙන් ඉන්නේ. ඉතින් මේක දැනුවත්ව අපි පරාජයට පත් කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට අනාගතේ බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි දැන් සවන් දෙමු. මේ මොහොතේ හම්බන්තොට අලි කලමනාකරණ රක්ෂිතයට සිද්ධ වෙලා තියෙන දේ පිළිබඳව
1: හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අක්කර 1000කට වැඩි වනාන්තර භූමියක් අලියතුන් ජීවත් වෙන සුවිශේෂීම පරිසර පද්ධතියක් එලිපෙහෙලි කරලා මේ වන විට සමාගම් 17ක් මගින් ක්‍රියාත්මක කරන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි විශ්ලේෂණාත්මකව බැලුවහම තමයි අපිට නිවරදි කරුණු අනාවරණය වුණේ. ඒ කරුණු අනාවරණය කිරීම සඳහා තමයි අද මේ වීඩියෝ එක අපි කරන්න උත්සාහ දරන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිත ක්‍රියාවලියක් බව ඔප්පු කරන්න තියෙන සාධක ගණනාවක් තියෙනවා. මේ සමාගම් 17න් සමාගම් 10කම හිමිකාරීත්වයේ තියෙන්නේ පුද්ගලයෝ කීප දෙනෙකුට. ඒ පුද්ගලයෝ කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි චරණ කුමාරතුංග. අනිත් එක්කෙනා මදුසංක ප්‍රනාන්දු, ඊළඟ එක්කෙනා නීතිඥ දුලංගා කුමාරණතුංග. ඊට අමතරව මේ සමාගම්වල ආයෝජන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්න චීන ජාතිකය තමයි ලිව් කයි කියන චීන ජාතිකය. එතකොට මේ හතර දෙනා ඉන්න සමාගම් තියෙනවා 10ක්. එතකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ හම්බන්තොට අලිකළමනාකරණ රක්ෂිතයේ මායිමේ මේ වනාන්තර පරිසර පද්ධතිය එලිපෙහෙලි කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙන කණ්ඩායම් දිහා නිවරදිව බැලුවාම පේනවා මේ සමාගම් 10 නිර්මාණය කළා තියෙන මේ සමාගම් 17න් 10ක් නිර්මාණය කළා තියෙන්නේ එහෙම නැත්නම් හිමිකාරීත්වයේ දරන්නේ පුද්ගලයෝ 4 දෙනෙක්. එතකොට මේ 4 දෙනා මැදිහත් වෙලා තමයි මේ සමස්ත ක්‍රියාවලියම නියාමනය කරන්නේ. එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්න මහා මොලකරුවෝ විදිහට ඉන්න 4 දෙනා තමයි චරණ කුමාරණතුංග, මදුසංක ප්‍රනාන්දු, නීතිඥ දුලංගා කුමාරණතුංග. ඊට අමතරව ලියු කයි කියන චීන ජාතිකය. එතකොට මේ කණ්ඩායම එකතු වෙලා තමයි සම්පූර්ණයෙන්ම මේ අලි කළමනාකරණ රක්ෂිතයේ මායිමේ තියෙන අලින්ගේ නිජබිම් වෙච්ච වනාන්තර අක්කර 1000ක් එලිපෙහෙලි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මෙහෙවීම කරන්නේ. එතකොට මේ මෙහෙවීම විතරක් නෙමේ මේක ඇතුලේ දෙවන්ත ජාවාරම ක්‍රියාත්මක වෙනවා. ඒ ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒ තමයි සුනිත් බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් මේ ඉඩම් ටික නිදහස් කර ගැනීම සඳහා පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකර ජාතික පාරිසරික පනත උල්ලංඝනය කළා මේ ඉඩම් ටික නිදහස් කර ගැනීම සඳහා තමයි මේ කණ්ඩායම් එකතු වෙලා, එහෙම නැත්නම් මේ පුද්ගලයෝ 4 දෙනා එකතු වෙලා සමාගම් 10ක් නිර්මාණය කරලා පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියෙන් තොරව මේ අනුමැතිය ලබා ගන්න, පාරිසරික අනුමැතිය ලබා ගන්න, ඒ වගේම ඉඩම් බදු අරගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න තමයි මේ සම්පූර්ණ ජාවාරම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ජාවාරම් ක්‍රියාවලියට මධ්‍යම පරිසර අධිකාරියත්, සුනිත් බලශක්ති අධිකාරියත්, ඊට අමතරව මහවැලි අධිකාරියත් කියන මේ ආයතන තුනම නතු වෙලා තියෙනවා මේ පුද්ගලයෝ 4 දෙනෙක්ගේ මේ ජාවාරමට. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරන්නේ මේ කරුණු පිළිබඳව අපි නිවරදිව අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. මොකද හම්බන්තොට අලිකළමනාකරණ රක්ෂිතයේ මායිමේ මේ අක්කර 1000 මේ විදිහට එලිපෙහෙලි කරද්දී ඒ වටා තියෙන මයුරුපුර ප්‍රදේශයේ ඇතුළුව විශාල කලාපයක ගොවි ජනතාව අද වෙන විට දැවැන්ත පීඩනයකට ලක් වෙලා තියෙනවා. මොකද හේතුව තමයි අලියැත්තු මේ වනාන්තර එලිපෙහෙලි කිරීමෙන්ද අලියැත්තු ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල තමයි වැඩිපුරම ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රාත්‍රී කාලයේදී, ඒ වගේම සවස් කාලයේදී සහ පාන්දර යාමේදී විශාල තර්ජනයකට මේ ගොවි ජනතාව ලක් වෙනවා. ඊට අමතරව නිවාස මේ අලියතුන්ගේ පහර දීම් හින්දා නිවාස කඩා දැමීම් සිද්ධ වෙනවා. ඊට අමතරව වගාබිම් විනාශ කිරීම් සිද්ධ වෙනවා. මේ தත්ත්වය අඛණ්ඩව සිද්ධ කරනවා. එතකොට ඒ සියලුම දේවල් වල වගකීම දරන්න ඕනේ චරණ කුමාරතුංග, කුමාරණතුංග, ලියු කයි, මදුසංක ප්‍රනාන්දු, නීතිඥ දුලංගා කුමාරණතුංග කියන මේ 4 දෙනා තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියෙම වගකීම දරන්න ඕනේ. එතකොට මේ අලිමිනිස් ගැටුම වර්ධනය කළා මේ කලාපය දෙවන්ත පීඩනයකට ලක් වෙන ප්‍රදේශයක් බවට පත් කළා තියෙන මෙන්න මේ කණ්ඩායම් 4 දෙනා එකතු වෙලා නිර්මාණය කරපු සමාගම් 10ක ප්‍රතිඵලයක් විදියට. ඉතින් මෙන්න මේ தத்துவය නිවරදිව අවබෝධ කර ගැනීම වගේම මේ தத்துவය නිවරදි කිරීම සඳහා සුනිත් බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ මහවැලි අධිකාරිය යොමු වීමත් වැදගත් වෙනවා. මෙන්න මේ කරුණ අපි නිවරදිව අනාවරණය කිරීම තමයි මේ වන විට සිද්ධ කළේ.

සියලු දූෂකයන් වංචනිකයන් ස්ත්‍රී දූෂකයන් ඇතුළු නානාවිධ දූෂණයන් වලට වංචාවන් වලට මිනිමැරුම් වලට ලක්වෙච්ච බලය ඇති බහුතරයක් පුද්ගලයන් අත්අඩංගුවට පත් වුණු විට ලෙඩුන් බවට පත් වෙනවා. මෙහෙම කියන්න සිද්ධ වුණේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුලත් ප්‍රධාන මාධ්‍ය තුලත් ලොකුවට කතා නැතත් කතා වෙන තැන්වල කතා වෙන අත්අඩංගුවට පත් වූ ස්ත්‍රී දූෂකයෙක් පිළිබඳව සැකකාර ස්ත්‍රී දූෂකයෙක් පිළිබඳව තවමත් යමක් කියන්නයි. ඒ තමයි අටමස්ථානාධිපති ලෙස හින්න පල්ලේගම හේමරතන කියන භික්ෂුව. මේ පල්ලේගම හේමරතන කියන භික්ෂුව අවුරුදු 14ක දැරියක්ව අපයෝජනයට ලක් කරලා, ප්‍රථම වතාවට ඒ දැරියව අපයෝජනයට ලක් කරන්නේ මේ පල්ලේගම හේමරතන අටමස්ථානාධිපති ලෙස හඳුන්වන මේ භික්ෂුව. මේ කතාව ටිකක් දිග එකක්. පසුගිය 28 වෙනිදා එක්තරා නවාතැනකදී බාලවයස්කාර දැරියක් සමග පිරිමියෙක් කාමරයක ඉදදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නෙම මේ දැරිවිය බාලවයස්කාර නිසා. ඊට පස්සේ කරුණු විමසා බලද්දී ඒ දැරිවියගේ පෙම්වතා ලෙස සමයි ඔහු පෙනී සිටින්නේ. දැරියත් ඒක පිළිගන්නවා. ඒ කෙසේ වෙතත් මේ දැරිවිය වයස අවුරුදු 14ක බාලවයස්කාරියක් නිසාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. වෛද්‍ය පරීක්ෂණයට ලක් වුණයින් පසුව හෙලිදරව් වෙනවා ඇයට දීර්ඝ කාලීන ලිංගික අතවරයකට ඇලක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මේ ගැටලුව සහ මේ යට ගිහින් තිබුණු හංගලා තිබිච්ච ප්‍රශ්නේ එළියට එන්නේ. ඊට පස්සේ මේ දැරිවියගෙන් ප්‍රශ්න කරනවා මේ සිදුවීම් වලට දායක වුණු අය කවුද කියලා. ඊට පස්සේ තමයි දැරිවිය හෙලිදරව් කරන්නේ පල්ලේගම හේමරතන කියන අටමස්ථානාධිපති ලෙස හඳුන්වන මේ භික්ෂුව විසින් ඇයව අපයෝජනයට ලක් කළා කියලා. මේ අපයෝජනයට ලක් කිරීමට තමන්ගේ මවත් දායකත්වයේ සැපෙව්වා කියලා ඇය ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මුල්වරට මේ දැරිවියව අපයෝජනයට ලක් කරලා තියෙන්නේ මේ හේමරතන භික්ෂුව. මේක තව කෙනෙක්ට දැනගන්නට ඉඩ නොතබා එදා ඇයව මේ හේමරතන භික්ෂුව අපයෝජනයට ලක් කරලා ඇයගේ ශරීරයෙන් වාහනයේ උණු ලේ තැවරුණු ඇගේ ඇඳුම් වල දමා තියෙනවා ගෙදර පිටුපස. ඉතින් මේ සියලු කාරණාවන් සහ ඇයව අපයෝජනයට ලක් කළ කාමරයේ මේ හාමුදුරුවන්ගේ මේ භික්ෂුවගේ කාමරයේ තිබිච්ච දේවල් මේ දැරිවිය සියල්ල කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ භික්ෂුව ප්‍රථම වතාවට මේ දැරිවියව බාලවයස්කාර දැරිවියව අපයෝජනයට ලක් කරයින් පසුව අනුරාධපුර නගරයේ වෙළඳ ව්‍යාපාරිකයෙක් ඇගේ මවගේ අනුදැනුම යටතේ මේ දැරිවියව අපයෝජනයට ලක් කරනවා. ඊට පස්සේ තමයි මේ අත්අඩංගුවට ගත් පෙම්වතායයි කියා ගන්න කෙනා මේ දැරිවියව කාමරයකට අරගෙන යන්නේ. ඉතින් මේ කතාව මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේ වන විට මවව අත්අඩංගුවට අරන් තියෙනවා, ව්‍යාපාරිකයව අත්අඩංගුවට අරගෙන තියෙනවා. පල්ලේගම හේමරතන භික්ෂුවව රෝහල්ගත වෙලා ඉද්දී අත්අඩංගුවට අරගෙන නැවත රෝහල්ගත කරලා තියෙනවා. දැන් මේ හේමරතන භික්ෂුව ලෙඩෙක්. දැන් මේකට රෝහල්ගත වෙන්නව ඇර බන්ධනාගාරගත වෙන්න හැකියාවක් නැහැ. මොකද ලෙඩෙක් ඉන්නා. නැහැ, මේක සිද්ධ වෙන්නේ සැලසුම් සහගතව. ඒක මේ අහම්බයක් නෙමෙයි. මොහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවස්ථාව තිබුණේ පසුගිය 28 වෙනිදා. මේ සිදුවීම හෙලිදරව් වෙච්ච මොහොතේ. මොකද බාලවයස්කාර ළමයින්ට අතවර කිරීම සිදු වුණොත් ඍජුවම පොලිසියට මැදිහත් වෙලා ඒ සිදුවීමට සම්බන්ධ අයව අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා. ඒක නීතියෙන් සම්පාදනය කරලා තියෙනවා බාලවයස්කාරයෙක්ට අතවර කිරීම කියන එක බරපතල වරදක් කියලා. ඒ නිසා
උසාවි නියෝග හෝ මහේස්ත්‍රාත්වරයේගේ නියෝගයක් අවශ්‍ය වෙන්නෙම නැහැ මේ භික්ෂුව වත්අඩංගුවට ගන්න. නමුත් පොලිසිය වංගුග ගහ හිටියා අද උදෑසන වෙනකම්. අද උදෑසනත් මේ හේමරත්න භික්ෂුව වත්අඩංගුවට ගන්නේ මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කරපු නිසයි. අන්න ඒ කාලය තුල අර දැරිවිය ප්‍රකාශ කර කරුණු පරීක්ෂණය කරලා බලද්දී සියල්ල සනාත වෙලා ඔප්පු වෙලා අවසానයි. ඒ අනුව ගත්තාම දැරිවියගේ කට උත්තරයට අනුව ගත්තාම DNA පරීක්ෂණ වලටගේ ඇඳුම් දැන් යවලා තියෙනවා. ඒ DNA පරීක්ෂණ අවයින් පස්සේ සහ මේ සිදුවීම සංසන්දනය කරලා බලපුවම පල්ලේගම හේමරතන මේ දැරිවියව අපයෝජනයට ලක් කරලා තියෙනවා. ඒකට අනුබල දීලා තියෙන අම්මා ඇය තමයි ඔහුට මෑයව සප්ලයි කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ ආයේ හොයන්න දෙයක් නැහැ. ඔහුව අත්අඩංගුවට ගන්න තිබ්බා. නමුත් අත්අඩංගුවට නොගෙන මේ ගත වෙච්ච කාලය තුල මේ හේමරතන කියන භික්ෂුව කොළඹට ගිහිල්ලා රෝහල් ගත වුණා අසනීපයක් කියලා. එතනදී තමයි අත්අඩංගුවට ගන්න. එතනදී අත්අඩංගුවට අරගෙන නැවතත් ඒ රෝහලෙම ඔහුව නැවත රෝහල් ගත කරලා තියෙනවා අසනීප නිසා. ඉතින් මෙන්න මේ දැරිවියට සාධාරණයේ ඉෂ්ට වේවිද දේශපාලන බලය ආගමික බලය තියෙන මෙවන් සුජාත චරිත නිරූපණය කරමින් සිටින වසලයන් කියලා අපිට කියන්න වෙනවා. අපි බලමු මේ ප්‍රශ්නය සමාජගත වෙලා අවසానයි. සමාජය බලාගෙන ඉන්නවා මේකට අවශ්‍ය කරන නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙලා පොලිසිය වංගු ගහන්නේ නැති අත්‍යවශ්‍ය කරන දේවල් උසාවියට ඉදිරිපත් කරලා මේ අපරාධයට ප්‍රධාන සැකකරු වන පල්ලේගම හේමරතනට දඬුවම් ලැබේවි කියලා නීතියේ. හැබැයි ඔහුට තියෙන ආගමික බලයත් දේශපාලන අතපෙවීමත් නිසා මේක යට ගහන්න හෝ ඇදගෙන යන්න සමහර විට ඉඩ තියෙනවා. ඒක නොවෙන්න නම් සමාජයේ ඇස්කම් ඇරලා බලාගෙන ඉඳලා මේක හාරා උස්සමින් තුවාලේ පාරමින් නැවත නැවත ගොඩගනිමින් මේක මතක් කරලා දෙන්න ඕනේ. මොකද මේ වගේ සුජාත මුහුණු පෙන්නන් ඉන්න පජාතයන්ට ඒ අවශ්‍ය කරන දඬුවම් ලැබෙන්න ඕනේ.

පොල්ලේකට ලක් වෙලා තියෙනවා සොරකම් කිරීමකට භාජනය වෙලා තියෙනවා. ඉතින් ඒක සම්බන්ධ විවිධ මතවාද මේ වෙන විට දියත් වෙමින් තියෙනවා, පැතිරෙමින් තියෙනවා. දැන් ආණ්ඩුව කියන්නේ මේක හැකර්වරු ඇවිල්ලා කරපු හැක් කිරීමක් කියලා. විපක්ෂය කියන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපතිවරයා

ආණ්ඩුවේ කලකිරියාවකට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන උන්ට පුළුවන් මේ ඕඩර් එක බාර දුන්නාන් පස්සේ උඹගේ දිස්ත්‍රික්කෙත් රැලියක් කරපන්, උඹගේ දිස්ත්‍රික්කෙත් සංවිධානය කරපන් රැස්වීම. එතකොට ආසන සංවිධායකට නෙවෙයි ඉලක්කම, මෙන්න ගාන ගේන්න ඕනේ. දිස්ත්‍රික් සංවිධායකට නෙවෙයි ඉලක්කම වැඩපෙන්නන්න ඕනේ. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අර්බුදය, ප්‍රශ්න අහන්න පටන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සංවිධාන අර්බුදය වහගන්න මේ පරණ සංවිධාන උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. වටේට බෙදලා ඔක්කොටම පෙන්නලා දෙන උඹලගේ වැඩ පෙන්න බලලා ප්‍රශ්න අහන එක නවත්තලා කියලා. මෙන්න පරණ උපක්‍රම. සමගි යන බලවේගය. දේගොල්ල කොහොමද මේ දිනේ කරන්නේ? පචමදිවට හොරු, මීට අම්බරු. එහෙම තමයි ඉවර කරන්න. දැන් මේ විපක්ෂයට සටන් පාඩයක් නැහැ. සටන් පාඩයක් නැත්තේ දේශපාලනයක් නැති නිසා. සටන් පාඩයක් නැත්තේ වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් නැති නිසා. පචමදිවට හොරු කිව්වට වඩා හොඳයි අතුරු මිතුරු දඹදිවතුරු කිව්වනම්. ඒකට ඊට වඩා සෙට් වෙනව නේද? ඒක ඊට වඩා නැගලා යනවා. දැන් මේ විපක්ෂ නායක රටක ආණ්ඩු කරන පක්ෂය කොළඹ අතහැරලා, අගනගරේ අතහැරලා, රට පුරා දිස්ත්‍රික්කවල රැලි තියෙන වෙලාවක නාඩි වටන විපක්ෂ නායකයෙක් කියන මොකද්ද කරන්නේ? ගෝල් ෆේස් එක පුරවලා බලය පෙන්නනවා. මෙතන අරම ගන්නවා මේ විපක්ෂ නායකයා. උන්න ඊල අර පොලකට කොහේ හරි ගුබ්බෑකට ඉංගලා පච මදිවට හොරුද මොකක්ද එකක් කිය කිය සටන් පාටයක් නැතුව එතනට ලැගලා තියෙනවා. ඊළඟට පොහොට්ටු නාමල් බේබි සිල් ගන්නවා. නාමල් බේබි අද සිල්. මොනවද සිල් අරගෙන කියන්නේ? සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, తాජුඩීන් නිවන් දකිත්වා, ලසන්ත වික්‍රමතුංග දුකින් මිදෙත්වා, ප්‍රදීප් එක්නලිගොඩ නිවන් දකිත්වා. මෙන්න අද නාමල් රාජපක්ෂ සිල් අරන් කියන ඒවා. මේවා සිල්ද කොක් සිල්ද? මේගොල්ලෝ බලේ තියෙන කාලේ අපිට මතකයි, අපිටන් ප්‍රශ්න නැහැ. දළදා මාලිගාව වටේ මහානායක හිමියුරු විරුද්ධ වෙනකොට කාර් රේස් කරා. එදා එහෙමයි. දැන් බලය නැති වුණාම රිංගනම ජාතියට, ජාතියෙන් බැරි වුණාම ආගමට. සිල් මතක් වෙනවා නාමල්ලට. ඊළඟට අර යනවා අන්න සිරිකොතේ දානයක් දෙනවා. මොකද්ද දානි? රනිල් වික්‍රමසිංහගේ අවුරුද්ද දානි. රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් මිය යාමේ අවුරුද්ද දාන දෙනවා, බුරියානි දෙනවලු එකට. අද මේ රටේ සියලු ධනපති පක්ෂවලට, මිය යමින් තියෙන පක්ෂවලට, ඒ වගේම ධනපති ගුප්පෑමත් රිංගලා අලුතෙන් තමන්ව හදා ගන්න හදන, මස්පිඩි බුම්බන් හදන ජාතික ජන බලය වගේ පක්ෂවලට අද මේ ජාත්‍යන්තර කම්කරු දිනය නන්නත්තාර වෙලා තක්කුමුක් වෙලා තියෙනවා. ඒ වෙලාවේ අපි ඉතාම පැහැදිලි සටන් පාඩයක් අරන් තියෙනවා. මොනවද මේ කතා කරන ප්‍රශ්න? අද ලෝකයේ

ව්‍යාපාරයේ ලාංකීය අනුකණ්ඩය අපි නියෝජනය කරනවා. අපි හරියට සටන් පාඩම් තියනවා. ඊට පස්සේ මේ රටේ තියෙන රූක ඩාණ්ඩුවක්. මේක නටවනව නටවන එක හොයාගන්න බෑ අපිට හරි වෙලාවට. නටවනව කියන්නේ මේ රූකඩ අතින් අතට මාරු වෙනවා. අතින් අතට මාරු වෙනවා. මේක ඉන්දියාව ඇතට යනවා, ඊළඟට යනවා චයි, ඊළඟට යනවා ඇමරිකන් කාර් එකකට, ඊළඟට ධම්මික පෙරර පොඩ්ඩක් කරන් මේක නටවනවා, දුමින්ද උලංගමුවෙත් නටවනවා, ඊළඟට අර විදුරු බලයකේ ඉන්න කට්ටිය නටවනවා. මේක නටවන එක හොයාගන්න බෑ අපිට. ඒ තරම් නැටවෙන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරීනි, අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ, මේ ආණ්ඩුව අද වෙනකොට තමන්ට හිමි ජනවරම පාවා දීලා තියෙනවා. අපි අවුරුදු එකමාරක් මේ කාලය අපි නිරීක්ෂණය කරේ නැහැ. සමහරු නිරීක්ෂණය කරා. ඒ නිසා නිරීක්ෂණය කරපු අයට දැන් අපි ශේෂපත්‍ර ඉදිරිපත් කරනවා. මේ ගෙවිච්ච කාලය තුළද මේ රටේ කම්කරු පන්තිය පාවා දීලා තියෙනවා. අද මොකද කම්කරුවරත් කළ දින ඉරණම? අද මේ වෙනකොට කම්කරුවන්ගේ බරපතලම අයිතිවාසිකමක් වෙච්ච පණතක් වෙච්ච සේවය අවසන් කිරීමේදී කම්කරුවන්ට රැකවරණය තිබිච්ච පණත වරායේ නගරේ අහෝසි කරලා තියෙනවා. මේක වරායේ නගරේ මේ පැත්තට පණින්නේ වැඩි දවසක් යන්නේ. සේවය අවසන් කිරීමේ පණත කියන්නේ සහෝදරයා අපිට දැන් ඇහෙනවා පොළොන්නරුවේ ගාමන්ටක වැහෙනවා, මිනිස්සු ඇවිල්ලා කෑ ගහනවා, පාර්ට් ඇවිල්ලා කටුනායක ගාමන් ෆැක්ටරිය වහනවා, වහලා යනවා. කවුද ඉන්න අයිතිකාරයා මාරු වෙනවා මිනිස්සුන්ට යන ඉනමන්නේ. මේ එන්නේ ලෝක ආර්ථික අරබුදයේ එක එක පරිච්ඡේද එක එක කොටස් මේ එන්නේ. එතකොට මේවට තමයි ලංකාවේ කම්කරු නීතිය රැකවරණයක් තිබුණේ. ලංකාවේ කම්කරු නීතිය මාරු කරගන්න ඕනේ හයර් ඇන් ෆයර් කියන තැනට. නැත්තම් අර කොණ්ඩම් එක පාවිච්චි කරලා විසිකරන ඒ ප්‍රතිපත්තියට ලංකාවේ කම්කරුව හරවගන්න ඕන. පාවිච්චි කරා විසිකරා එළියට දැම්මා. දැන් තියෙන නීතියෙන් එක් කරන්න බෑ. දැන් තියෙන නීතියට අනුව කම්කරු කොමසාරිට දැනුම් දෙන්න ඕන. වන්දි සූත්‍රය ක්‍රියාත්මක කරන්න ඕන. මෙන්න මේව ඔක්කොම නැති කළා වරාය නගරේ නීතිය හැදුවා. වැඩේ කියන්නේ මේගොල්ලෝ වරාය නගර නීති හදන වෙලාවේ බැසිල් රාජපක්ෂ මේගොල්ලෝ ඒකට විරුද්ධව මේක ඇතුලේ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත අයින් කරන්න එපා කියලා එදා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවා. එදා කෑ ගහපු අය තමන්ට බලය හම්බිලා මොහොතක් යනකොට මේ පනතම ගෙඩි පිටින් ගෙනාවා. ගෙනාවාම වෘත්ති සමිති උසාවි ගියා. උසාවි ගියාට පස්සේ අධිකරණය කිව්වා වරාය නගරයේ පනත් ගෙඩි පිටින් අහෝසි කරන්න බෑ, ඔන්නම් පනත් තුළ කෑලි අහෝසි කරපන් කියලා. අන්න ඒ නිසා පොඩ්ඩක් පස්සට කරගෙන පනතේ වගන්ති කීපයක් ඉවත් කරා. හැබැයි පනත මැරුවා. ඒ වගන්ති ටික අයින් කරාම පනතේ බලේ නෑ. ඒ නිසා කම්කරු පන්තියේ පාවා දීලා තින්න දෙයම. ඊළඟට අද කම්කරු දෙපාර්තමේන්තුව තුල සාකච්ඡාවක් යනවා රටේ කම්කරු නීති සියල්ල අහෝසි කළා, කම්කරු නීති හතරක් ගේන්න. මේකද ඉන්දියාවේ කරලා තියෙනවා. ඉන්දියාවේ කිරීමේ ප්‍රතිඵල මොනවද? ඉන්දියාවේ පැය 8 වැඩ දිනයයි පැය 40 45 වැඩ සතියයි දෙකම ඉවත් කරලා තියෙනවා. දෙකම කුඩු කරලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ඉන්දියාවේ පුළුවන්කම තියෙනවා වැඩ දිනයේ පැය 16 දක්වා දික් කරන්න. මේක තමයි 1886 හේමාකට්වල ප්‍රශ්නය. හේමාකට් කම්කරුවා මැයි එක පාර්ලිමේන්තුව ඇස්සේ මේ ප්‍රශ්නෙට 1889 තමයි මේක ජාත්‍යන්තර කම්කරු දිනයේ යෝජනා කරන්නේ පළවෙනි ජාත්‍යන්තරේ. 1917 රුසියන් විප්ලවයෙන් පස්ස තමයි පළවෙනියට රුසියන් විප්ලවයෙන් දින 4කට පස්සේ පළවෙනියට නිකුත් කරන නිවේදනය පැය 8 වැඩ දිනයේ පළමු රජය පළමු ව්‍යවස්ථාව පැය 8 වැඩ දිනය ස්ථාවර කරපු පැය 8 වැඩ දිනේ රටක් ඇතුළේ පිළිගත්ත පළවෙනි අවස්ථාව. එහෙමයි මේ කාවේ. අද මුන් මේකට අරාඳින්නේ කොහමද? අද කතා කරනවා කම්කරු දෙපාර්තමේන්තුව ඇතුලේ පැය 8 වැඩ දිනේට අපි මොකද කරන්නේ? මේකට මොකද කරන්නේ? මේක කොහොමද වෙනස් කරන්නේ? සාකච්ඡාව ආරම්භ කළා තියෙනවා. ඊළඟට මේ රටේ කම්කරු පන්ති වැටුප් ප්‍රශ්නි. ඔබ දන්නවද වැටුප් පැඩිවීම කරා කියලා මේගොල්ලෝ කියනවා. රජයේ සේවකයන්ට කියනවා. පුජ්‍යලිකන් සේවකයන් වැඩි කරා කියලා කියනවා. ඇත්තටම වෙච්ච දේ මොකක්ද? අපි 2019 ගත්තොත් මොකද 2020 කොවිඩ් ආවා, 21 තව ඒවා ආවා, 22 අර්බුදය ආවා, මේ ඔක්කොම අතහැරලා 2019 ගත්තොත් එහෙම අපි අවසාන
ගණනය කරන වර්ෂයක් විදිහට. 2019 මේ රටේ කම්කරුවෙකුට, රජයේ සේවකයෙකුට, පුජ්ජලිකන් සේවකයෙකුට, වතු කම්කරුවෙකුට හම්බ වෙච්ච වැටුප අද වෙනකොට 100%-120%කින් වැඩි වුණේ නැත්තම් එයාගේ වැටුපේ ඇත්ත වටිනාකම අඩු වෙලා, මූර්තකේ අඩු වෙලා. ඒ කියන්නේ 2019 කරන්න පුළුවන් වැඩ ටික කරන්න නම් 100%-120%කින් ඔබගේ වැටුප මේ වෙනකොට වැඩි වෙලා තියෙන්න ඕනේ. වැඩි වෙලා නැත්තම් ඒ කියන්නේ වැටුප ඇකිලිලා. වැටුප ඇකිලිලා. අපි දන්නවා ඒක දැන් වෙලා තියෙනවා කියලා. අපේ ජීවිත ඇකිලෙන පටන් ගන්න තියෙනවා. ඒ ජීවිත ඇකිලීම ඇතුළේ මේක පේනවා. අද වෙනකොට විසිපායි 103.2 ඉඳලා දරිද්‍රතාවයේ දුප්පත්කම 125 දක්වා වැඩි වෙලා. ඒ නිසා මේ පීඩනය අපේ ජීවිත ඇතුළට ඇවිල්ලා සමාජ ජීවිතයේ අරමුදයට ගිහිල්ලා දරුවෝ හදන එක ලක්ෂයකින් පල්ලෙහාට ඇවිල්ලා 103,000ක් වෙච්ච සාමාන්‍ය දරුවෝපත් ප්‍රමාණය 102,000 දක්වා පල්ලම් බෑලා, විවාහ වීම බරපතල ලෙස කඩාවැටිලා. විවිධ හේතු මත මේක වෙන්න පුළුවන්. හැබැයි මේ ආර්ථික අර්බුදය තමයි මේක ප්‍රධාන හේතුව. ඒ වගේම දික්කසාද වීම බරපතල ලෙස ඉහළ ගිහිල්ලා රටේ සංක්‍රමණ වැඩි වෙලා මේ ඔක්කොම අපේ ජීවිතය ඇතුලේ අද මේ අර්බුදයේ පොදි ගන්න පටන් ගන්න. එනිසා මේ ආණ්ඩුව ඒ ආර්ථික ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ. ඒ වැටුප් ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ. මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා කියලා තමයි මේගොල්ලෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ. හැබැයි ඒක උනේ නැහැ. ඒක උනේ නැහැ විතරක් නෙමෙයි. ගුරුවරු අවුරුදු ගාණක් වහලා දාලා තිබිච්ච ගුරු අරගලයේ ඉස්සරහට අරන් ආවා. ඒ අරන් ඇවිල්ලා ගුරු අරගලයේ අමාරුවෙන් 3න් 1ක් ජයග්‍රහණය කරන තැන දක්වා අරගෙන ගියා. අපේ ගුරු සංගමයේ ඕක ඉස්සරහට තල්ලු කරන පුදුම විදිහට දත ගෑවා. සමහරු එහෙට මෙහෙට කට්ටි පනින්දි. කොහොම හරි ඒක තැනට ගියා. 3න් 1ක් ගත්තා. 3න් 1 අරගෙන ඉතුරු 3න් 2 ගන්න යනකොට මහින්ද ජයසිංහලා එදා ගුරු අරගලයේ වේදිකාවට නැගලා කිව්වා, "හොව් හොව්, සටන නවත්තන්න. අපේ ආණ්ඩුවක් එනවා. ආවහම් පස්සේ 3න් 2 දෙනවා" කියලා කිව්වා. අද ගුරුවරු රැවටිලා, අද ගුරුවරු රැවටීමට ලක් කරලා, අද ගුරුවරුන්ට 3න් 2 අරගලයේ නැවත කෙලින් කරගන්න බැරි විදියට දිය කරලා, සටන් පාට අරගලේ හැම දිය කරාම ඒවා නැවත ස්විච් ඔන් කරන එක ලේසි නෑ. හොඳට තේරුම් ගන්න. බලවේග දැන් සමහරු හිතනවා හරි ඒකට ගියා ඒක ඉවරයි ඊට පස්සේ නැවත සටන් පාඩේ දැම්මා ආපෝ බලවේග ප්‍රකාශ බලවේගාව සටන කරලා දිනුවා. එහෙම සටන් කරන්න බෑ. බලවේග දිය කරාම බලවේග දැනගස්සුවාම පන්ති බලවේග ධනපති පන්ති ඉස්සරහා දැනගස්සුවාම ඒ බලවේග නැවත කෙලින් කරන එක අමාරුයි. බැරි නෑ, අමාරුයි, ලේසි නෑ. ඒ නිසා අද මේ අරගල සියල්ල පාවා දීලා අද මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ හැක් වෙලා තියෙනවා. මහ බැංකුව හැක් වෙලාද, මුදල් අමාත්‍යාංශය හැක් වෙලාද කියලා මේ දවස්වල බලන්නේ අර හැකර්ස්ලට. ඇත්තටම හැක් වෙලා තියෙන්නේ මේ රටේ ධනපති පන්තියට හැක් වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේග. ඒ නිසා ජනතාවගේ අයිතිවාසිකම් ඔක්කොම වෙන account එකට වැටෙනවා. ඔබගේ account එකේ තිබිච්ච අයිතිවාසිකම්, පන්තියට තිබිච්ච අයිතිවාසිකම්, කම්කරුව සටන් කරලා දිනාගත්ත අයිතිවාසිකම් සෝවියට් දේශයේ ගොඩනගලා පළමුව දීපු පෑටේ වැඩ දිනිය මේවා සියල්ල කොල්ලකන් හදනව රතු සලු පිළිපෙන්නලා, රතු පාට පෙන්නලා, සටන් කරපු ඉතිහාසය පෙන්නලා. අපි එහෙම කරයිද මල්ලි? ඒකල්ල එහෙම අහනවා. අපි එහෙම කරනවද? මේ අපේ ආණ්ඩු එහෙම අහනවා. මේ රවටීමට තමයි අද ලක් කරලා තියෙන්නේ. එනිසා කම්කරු පන්තිය රවටලා තියෙනවා. මේ රටේ ධනපති පන්තියෙන් නැට වෙන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ වගේම ජනවරම දැන් කම්කරු පන්තිය රවටීම එක පැත්තක ප්‍රශ්නයක්. ජනවරම පාවා දෙමින් ඉන්නවා, පාවා දීලා තියෙනවා. මේ ජනවරම ඇතුලේ මේ ජනවරම ගොඩනගපු අයගෙන් අපි මේක අහන්නේ, මේ ඡන්ද දීපු අයගෙන් අපි අහන්නේ, ඒකට ලියපු අයගෙන් අපි අහන්නේ. මේ ජනවරමේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳ අපේක්ෂාවක්. දැන් ගෙනලා දෙනවා රාජ්‍ය ත්‍ස්තවාදෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත. මේ පනත රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිත්‍ස්ත පනතේ ෆොටෝකොපියක්.
අපි වගකීමෙන් කියනවා ප්‍රතිදස්ත පනතේ පිටකවර විතරයි වෙනස් කරලා තියෙන එකේ ෆොටෝකොපියක්. ඒ පනත හරහා පුළුවන් වැඩ වර්ජන කම්කරු අයිතිවාසිකම් කම්කරු සටන් ගොවි සටන් ශිෂ්‍ය සටන් මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් කරන්න. මේක දුඹල බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගෙනලා කැහැපු අයගෙන් අපි අහනවා, දැනුත් කහින අයගෙන් අපි අහනවා, ඕගොල්ලෝ කියන ප්‍රජාතන්ත්‍රවාදය මේකද? දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදය මේකද අපි අහනවා. ඊළඟට දැන් පහුගිය අප්‍රේල් 9 වෙනිදා ගෙනාවා 53කට සංශෝධන. ඒ පනතේම තමයි ත්‍රස්තවාදයට මූල්‍යාධාර සැපයීම පිළිබඳ පනත. හැබැයි පනත ඇතුළේ කරේ මොකද්ද? සංශෝධනය ඇතුළේ කරේ මොකද්ද? සංශෝධනයේ ඇතුළේ වෘත්ති සමිති වල ක්‍රියාමාර්ග ආණ්ඩුවට යමක් කිරීමට බලකිරීම හෝ ජාත්‍යන්තර සංවිධානයට යමක් කිරීමට බලකිරීම හෝ යමක් කිරීමට නොකිරීමට බලකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හංවඩු ගැව්වා. ඒකට කවුරු හරි උදව් කරොත් ආධාර දුන්නොත් ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා. මේක කරේ තක්කඩි විදියට, මේක කරේ මජර විදියට. අප්‍රේල් 9 වෙනිදා මේ රටේ අධිකරණ නිවාඩු, මේ රටේ උසාවි නිවාඩු. මේගොල්ලෝ අප්‍රේල් 9 වෙනිදා උසාවි නිවාඩු දෙනකන් හිටියා. මේ පනත දාන්න දවස් 14යි තියෙන අධිකරණයකදී ජනතාවට මෙවැනි දෙයකට මැදිහත් වෙන දින එකම අවස්ථාව. දැන් වැඩක් නැහැ නේ මේ රටේ විපක්ෂයක් තිබ්බට. ඒ විපක්ෂයේ මේවට කිසි මැදිහත් වීමක් කරන්න නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා ජනතාවට තියෙන එකම අවස්ථාව තමයි දවස් 14. මේ දවස් 14 කොල්ල කෑවක් තක්කඩි විදියට අප්‍රේල් 9 වෙනිදා මේ පනත ගෙනල්ලා පාල් ගැසට් කළා. ඊළඟට දැන් විමල් රත්නායක උන්නේ මට මතක එක වෙලාවක් කියනවා, මේ PTA එක ඒගොල්ලෝ හොඳට කරන් යනවා, මේ පනත හොඳට මේ ලස්සනට පාවිච්චි කරනවා කියලා කිව්වා. මේක කැත විදියට පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. දැන් අන්න ලස්සනට පාවිච්චි කරලා දෙහිවල ස්ථානාධිපතිට රුපියල් 120ක් ගෙවන්නවා මොහමඩ් සුහයිල්ට. මොකද්ද උනේ? මීට මාස 10කට 12කට කලින් මොහමඩ් සුහයිල් වත්තරංගුඩ ගත්තා. ජංගම දුරකතරේ ඔහු මේ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සමහර දේවල් ඔහු සතුව තියෙනවා වගේ චෝදනා ඉදිරිපත් කළ අත්අඩංගුවට ගත්තා. අන්තිමට උසාවියේ නඩුවක් කරන් යන්න බඩු නැහැ. අවසානයේ නිදහස් කරන්න උනා. සුහයිල් නඩුවක් දැම්මා. නඩුවේදී දෙහිවල පොලිසියේ ස්ථානාධිපති, දැන් මෙතනත් ඉන්නවනේ පොලිසිය මහතුරු, ඒ මහතුරුන්ට කියනවා මේක හොඳට අහගන්න. මේ ආණ්ඩුව නිලධාරීන්ව පාවා දෙන විදියට මේ ආණ්ඩුවට කරගහන්න නදන්න එපා ගූගොඩවල් වලට. අපි දැම්ම කියනවා ඒගොල්ලොන්ට. මේ වෙලාව තියෙන දේ හොඳට අහගන්න ඒගොල්ලොත්. ඒ නිසා දෙහිවල පොලිසියේ ස්ථානාධිපති මේ කක්කපකට් එකට කරගැව්වා. අන්තිම සිද්ධුනේ මොකද්ද? 120ක් දෙන්නම් කියලා හිස නමලා සමාව ඉල්ලුවා සුහයිල්ගේ. ඔන්න ඒ පුවත ඉවර වෙච්ච විදිය. ඒ මර්ධනය කරන් ඉන්න හිතන් ඉන්නවනේ ඉස්සරහට ඒගොල්ලොන්ට මේක දැනගන්න ඕන. ඊළඟට රුස්ටි වත්තරන් උඩ ගත්තා. ගත්තේ මොකටද? ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා. ඊශ්‍රායලට හොඳවැයන් කුණුහරුපයක් කියලා කියන්න ඕන තමයි. කුණුහරුප නෙමෙයි තව ඒවා කියන්න ඕනේ. හොඳවැයන් කුණුහරුපයක් කිව්වා කියලා ස්ටිකර් එකක් ඇලෙව්වා කියලා ඒ විදියට රුස්ටි වත්තරන් උඩ ගත්තා. අත්තරන් උඩ අරගෙන නඩුලම් අත්තරන් උඩ මාස ගණන නඩවගෙන හිටියා. කවුද අත්තරන් උඩ ගන්න? අත්තරන් උඩ ගන්න DO එකට රඳවු නියෝග දස්සංකරේ කවුද? ආරක්ෂක ඇමති ජනාධිපති අනුර කුමාර දිසානායක. අපි අහනවා 60,000ක් මිනිස්සු මිය ගිය. ඒ මිනිස්සු මියද්දි බල හිටපු ව්‍යාපාරික, ඒ ව්‍යාපාරයේ අතීතයේ අඩුම තරම දන්න මිනිහෙකුට පුළුවන් ද මේ වගේ තුච්ච අමන වැඩක් කරන්න? තව මිනිහෙක්ගේ ජීවිතය තීරණය කරන මෙවැනි ලියවිල්ලකට අස්සම් කරන්න පුළුවන්? අපි ආනවා මේ ආණ්ඩුවෙන් අර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න කියලා අර එළුවගේ පස්සෙන් අර මොකද්ද ගන්න වගේ යන අයගෙන් අපි ආනවා. බලා දැන් මේ ආණ්ඩුවෙන්ද ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න? දැන් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් ගෙනුණු අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක්. මේ ජනතා විමුක්ති පෙරමුණේ 2011 සංවිධාන අර්බුදයේ ඇති වෙච්ච වෙලාවේ අපිට වරුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ සමුලුව කැඳවන්නේ කොහොමද කියලා හොයාගන්න. මේ විශේෂ සමුලුවක් කැඳවන විදිය.
මේක හොයාගන්න ව්‍යවස්ථාවක් ඕන වුණා. බලනකොට ජනතා විමුක්තිය පෙරමුණේ එකම ව්‍යවස්ථාව පක්ෂය පාලනය වෙන ව්‍යවස්ථාව තියෙන කාගතේද? ලේකම් ටිල්වින් සිල්වාතේ විතරයි. අමාරුවෙන් මේ ඕපස් සහෝදරයා හොයාගෙන ආවා පරණ පුස්කාව එකක්. ඒකෙන් තමයි බැලුවේ මේකේ ව්‍යවස්ථාවේ කොහොමද මේක සමුලුවක් හැදවන්නේ කියලා. එහෙම තමයි අර 2011 සමුලුවක් හැදෙව්වේ. ව්‍යවස්ථාව මධ්‍යම කාර්ය සභාවේ කාටවත් නොදී සාක්කු අස්සේ ගහගෙන ඉන්න ලේකම් කෙනෙක් තමයි අද රටේ ප්‍රජාතන්ත්‍රවාදී හදන්න ඕගොල්ලන්ට පොරොන්දු දෙන්නේ. ඕගොල්ලන්ට නෙමෙයි රටේ ජනතාවට පොරොන්දු දෙන්නේ. ඒ නිසා ඒ පොරොන්දු වෙන විශ්වාස කරන අයට දෙවි පිහිටයි. හරි. ඒ නිසා රටේ ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ නැහැ. විධායක ජනාධිපතිකම් වෙනස් වෙන්නේ නැහැ. ඕවා මොකකටවත් අත දෙන්නේ නැහැ. ඉතුරුට තුනම ආරත් ඕවගේ අලකලංචි වලින් උචස් ගාල ගෙවිල යනවා. ඊළඟ ජාතික ප්‍රශ්නේ. දැන් සමහරු ඉන්නවා නෑ මේ උතුරේ ජනවරමක් හම්බුණා. කඳුකරේ ජනවරමක් හම්බුණා. ඒ නිසා මේ ජනවරමට මේ ආණ්ඩු යුක්ති ඉෂ්ට කරනවා. පේනවා හොඳට යුක්ති ඉෂ්ට කරන විදිය දීපචෙල්ලන්ගේ සිද්ධි ගත්තා. දැන් දීපචෙල්ලන්ගේ පොට්ටික නතර කරගත්ත රේගුවනි. රේගුවේ මහත්තුරු පරණ විදිහට වැඩ කරා. අපි ඒක එහෙම කියමුකෝ. මොකද පරණ රාජ්‍යාන්තරේ තියෙන්නේ. හැබැයි රේගුවේ මහත්තුරු පොට්ටික තියාගත්තට පස්සේ දැන් මේව ගැන දන්න මහත්තුරු මොකද කරේ? සංස්කෘතික ඇමති මොකද කරේ? දැන් එයා සාමාන්‍යයෙන් එයාගේ මීට කලින් ජීවිතේ, ඒ කියන්නේ මේ සිද්ධියේ අලකලංචි වෙන්න කලින් මේකේ සියලු තමන්ගේ ඇඳිවත උනා දාන්න කලින් ජීවිතේ එයා සාමාන්‍යයෙන් සමාජය තුල හිටියේ මේ වගේ අයිතිවාසිකම් වලින් දැඩිව හඬනකට කෙනෙක් විදිහට. දැන් මේකම උදාහරණයක්. සංස්කෘතික ඇමතිර වෙච්ච දේම උදාහරණයක්. මේ සිස්ටම් එක වෙනස් කරන්න නැතුව සිස්ටම් එක ඇතුළට ගිහිල්ලා එක එක නූල් සූත්‍ර කරන්න පුළුවන් කියලා හිතන අයට. දැන් මේ මිනිස්සයාගේ කටින් එළියට එන්නේ ගෝඨාභය රාජපක්ෂලාගේ කටින් එළියට එන්න ඕන ටික. ගෝඨාභය රාජපක්ෂ වගේ මිනිහෙක් හිටියනම් තමයි කියන්නේ පොත් තියා ගන්නවා අපි එහෙම තමයි. ඒ පොත්වල තියෙනවා අනතුරක් ත්‍රස්තවාදී ක්‍රියාවලට පෙළඹවීමක් කරනවා. ඒ නිසා පොත් තියා ගන්නවා කියන්නේ. ඉතින් ඒ ගෝඨාභයක කටින් එළියට එන ටික දැන් අලුත් සංස්කෘතික ඇමතිකෙන් එළියට එනවා. ඒතර මොකද්ද වෙච්ච චේන්ජ් එක? මොකද්ද වෙච්ච වෙනස? ඒක විතරක් නෙමෙයි. දැන් මේකට අර මේකට වැඩ කරන අය ඉන්නවනේ, මේකට කඩේ ගියා හැ ඉන්නවනේ. අපි හිතුවා ඒගොල්ලොන්ගේවත් අඩුම තරමේ සිහිබුද්ධිය අවදි වෙයි දවස් කීපයක් තිබ්බනේ. මේව පොඩ්ඩක් බලලා කතා බහ කරන්න. අනේ නෑ. ඒ මහත්තුරු, ඒ සාහිත්‍ය මහත්තුරු, ඒ කලාවුණුවෙන් පෙනී ඉන්න මහත්තුරු, ඒ උන්න හැලත් ඇවිල්ලා ඊට හපන් ඒගොල්ලොන්ගේ නිවේදන බැලුවාම. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක්, මේ වගේ පොත් හතරක ප්‍රශ්නයකට මැදිහත් වෙන්නේ මෙහෙමනම් හොඳට තේරුම් ගන්න. මේ රටේ ජාතික ප්‍රශ්නෙට කිසිම විසඳුමක් දෙන්න මේ ක්‍රමයට, මේ ආණ්ඩුවට, මේ පාලනයට බෑ. කඳුකර තමිල ජනයාගේ අවුරුදු 100 ගණන් තිස්සේ නොවිසඳන ප්‍රශ්න, ඔවුන්ගේ ඉඩමක් නිවසක් පිළිබඳ සිහින, ලිපිනයක් පිළිබඳ සිහින, මේ එකකටව සාධාරණීකරණය කරන්න බෑ. කරන්නේ නෑ. ඒ වෙනුවට මොකද කරන්නේ? අර ඉන්දියාවේ ආණ්ඩුව කඳුකරයට ගිහිල්ලා ගෙවල් හදන ව්‍යාපෘති කරනවා. ඒ ව්‍යාපෘති වලට අනුව අපි ගණන් බැලුවා කඳුකරයේ ජනතාවට ගෙවල් ටික හම්බ වෙනකොට තව අවුරුදු 205ක් විතර යනවා. හරි. දැන් මේ ප්‍රශ්න වෙලා අවුරුදු 200ක් ඉන්දියාවේ නිවාසී ව්‍යාපෘතිය ඉවර වෙලා හැමෝටම ගයක් හම්බ වෙනකොට අවුරුදු 200ක් යනවා. දැන් මේ උත්සව වලට ගිහිල්ලා මේගොල්ලෝ මූණ පෙන්නනවා. ඒක තමයි එකම සාධාරණ කඳුකර තමිල ජනයාගේ ඉඩමක් නිවසක් කියන දෙවෙනි ප්‍රශ්නෙට අද හම්බලා තියෙන එකම සාධාරණ. ඉන්දියාවේ කෑලි ක්‍රමයට ලැබෙන කෝටක දික්කරණ එක තමයි ඒගොල්ලොන්ට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔන්න ජාතික ප්‍රශ්නෙට සුළුතර ජාතික ජනපදාවන්ට සාධාරණ ඉෂ්ට කරන විදිය. ඒ නිසා ඒගොල්ලොන්ගේ ජනවරමේ ඒ කෑල්ලත් ඉවරයි. ඊළඟට ඒගොල්ලොන්ගේ ජනවරමේ ප්‍රධාන එක තමයි යහපාලනේ. ඔකනේ 2015 කිව්වේ. දැන් ගල්ලංගුරු ප්‍රශ්නේ මොකද උනේ? ගල්ලංගුරු ප්‍රශ්නේ වණ වුණා. වණ කරගත්තා. නියපොත්තෙන් කඩන් දිපිච්ච එක පොරවෙන් කපන්න දන්න ගනාවා. අපි දන්නේ පොරවෙන්වත් කපලා ඉවර කරන්න පුළුවන් නේද කියලා. අද මේ වෙනකොටත් ගල්ලංගුරු ප්‍රශ්නෙන් වෙන හානිය වහන්න ජලාශවල වතුර ටික මුදා හරිනවා. අපි පැහැදිලිව කියනවා ජලාශවල වතුර මුදා හැරලා මේ විදියට නියඟයක අනතුරු ආවොත් එහෙම, ඒ කියන්නේ මෙහෙම මුදා හැරලා මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන දික්ත වගේ එකක් ආපහු වරෙන් කියලා. ඒ මං හිතන්නේ ඒක තමයි සූත්‍රය ඇත්තේ. තව දික්ත එකක් වරෙන්. එතකොට මේක පිරෙනවා,
පිරුණහම ආපහු ජල විදුලිය දෙන්න පුළුවන්. ඒ වගේ බලාපොරොත්තුව තියාගෙන නැරෙන්න මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ දැනුමක් තියෙන සියලු දෙනා මවිතය පළ කරනවා. මේ වගේ වෙලාවක ජලාශවල තියෙන වතුර මෙලෙස මුදා හරීම ගැන අද නුවර දිගන ප්‍රදේශයේ මිනිස්සුන්ට වතුර නැහැ. වතුර දෙන්න විදියක් නැහැ. මේ කරපු අමනෝඥ වැඩේ නිසා, මේ තකතිරු වැඩේ නිසා. ඊළඟට දැන් ඩිජිටල් අමති. ඩිජිටල් අමති අමුඩේ ගහගෙන ලෑස්තිනවා ඉන්දියාවට දෙන්න. ඉන්දියාවට දෙන්න ඩිජිටල් හැඳුනුම්පතේ ව්‍යාපෘතිය. අපි ඩිජිටල් අමතිට කියනවා, අපි ඉන්දියාවට කියනවා මේ වැඩේට අත ගහන්න එපා. අපි ගල්ලංගුරු ප්‍රශ්න වෙලාවෙත් ගල්ලංගුරු ප්‍රශ්නේ පටන් ගන්නකොට කිව්වා සැප්තැම්බර් මාසේ, පුතෝ මේක රුහිතට යන්නේ, මේම ගියොත් නම් වැඩේ දෙල් වෙනවා, ඒ නිසා ඉක්මනට කරන මගුලක් කරපන් කියලා අපි කිව්වා. කිල් පුළුවන් තරම් කිව්වා. උඩඟු කමට උද්දච්ච කමට බේත් නැහැ කියනවනේ. ඇහුවේ නැහැ. පුළුවන් තරම් ඇවිල්ලා පච කීකිය මේක රෝල් කරා, රෝල් කරලා දැන් අනාගෙන ඉන්නේ. අපි මේ ඩිජිටල් හැඳුනුම්පතේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් අපි කියනවා මේ ටෙන්ඩර කැඳවීම කළා තියෙන ඉන්දියාවේ ආණ්ඩුව. අපි ආනවා ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පතට, ඇත්තරම ඩිජිටල් නෙමේ, දැන්ට ඩිජිටල් එකක් දෙනවා. මේක බයෝමෙට්‍රික්ස් ගන්න, ජෛව දත්ත ගන්න, ජෛව මිතික දත්ත ගන්න හදපු ප්‍රොජෙක්ට් එකක්. මේ ව්‍යාපෘතියට ඉන්දියාවේ උඹලා කොහොමද කැඳෙව්වේ, ටෙන්ඩර කැඳෙව්වේ? මේක ඉන්දියාව, ඉන්දියානු රජය තමයි මේ ලංකාවේ ජෛව මිතික දත්ත ප්‍රදානය කරන්න ටෙන්ඩර එක දවලා තියෙන්නේ. මාරකුණු හරපයක් නේක. ඒකල කඳවල දෙන්නා බැලකාද? අර මැඩ්‍රාස් පින්ටරස් කියලා ලංකාවේ නම් දරාපු කම්බ හොර සමාගමකට මේ අක්කු අරක්කු, දැන් අරක්කුල තිබ්බා, ඉස්සර මේ අරක්කු ස්ටිකර එකක් ගහනවා. අරක්කු බෝතල ස්ටිකර ගන්න, ඔය ස්ටිකරගෙන් තමයි බද්දාය කරන්නේ. මොකද අරක්කු බෝතලේට වෙන ක්‍රමයක් බද්දාය කරන්නේ නැහැනේ. මේ ස්ටිකර එක හොරට ප්‍රින්ට් කළා අර අරක්කු කම්පැනි කාරණේ වික්කා. මේක විගණන වාර්තාවේ තියෙනවා, අපේ කටින් නෙමෙයි කියන්නේ, විගණන වාර්තාවේ තියෙනවා. මේ සමාගම කම්බ හොර සමාගම.